요, 호, 호, 호, 호, 호. 호자 와시니, 호타소리 꽃로, 아우마리. 아루, 아루, 땡, this upcoming generation, 땡. 아이, 만, 아르, 아르, 아르, 땡, 만, 아르, 아르, 땡, 아우, 아마나, 아이, 만. 바부, 아르, 제피나, 오베, 아르, 제피나, 오베. 레퍼리제, 가, the first category. 레탈루제, 신라, 아르, 밥스. 레탈루제, 신라, 밥스. re potela ka mo ka pina e khutshwane hela ka pina e khutshwane fela e le gore ke rata tota ga ke bua ka tse tsa marato ke pina ya ga Whitney e kana pa bueno e se ka e dilo ano babsiano ao babsiano babsiano babsi batho ao babido batho ke pina e leng e reng greatest love is happening kina pinina babsare tse pinina re tlo e cut re ba go jumpela ko second category re tlo se second category re try go ba 5 o'clock before re sata ka de touch hour re be go tlotla fela ka ilot ka ditaba tsena ge re tlotle gore wena o rata efeng go communicate to a partner ya gago e communicate le rato lo wena ka yona kgotsa wena o rata gore o communicate le rato gago lerato la gago ka yona o buele nna tlhe